0: එංහා සතරසයක සාලිස් නුවයි කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්්
1: දිවෙහි රාජ්‍යයක අඩු
2: ගේ ප්‍රවාන්තන් හමජිපාවා ගොතුන් දෙ ඉවිවැඩයන්වානී කීරිත් කරුවන් කියවුන් මියදු ඉවිවැඩයන්නවානි සූරතු ෆුස්සිලත් පශයගෙන් සූරතුගේ තිරීස් හවන ආයතුගෙනියලා

ආනු ලැබී කීව බවයි. අදි සරීහ හුකුම් කඳ අල්වාෆාවා සූරතේ බාවා ලව්වාෆා අදි හංගුරාමෑගේ වාහක එ සූරතුගා බයාන් කොරවෑෆි හිඳු මරං හේනෙතිෆාවා මීහකු බලා ෆදෙන් එවුරෙන්ගේ හිත්තවුගා නිෆාකොගේ බලිමඩු කමෙවා මීහුන් කලේගෆාන බලාතී කලේගෆානු දෙකෙ වඩා ගන්නවා නොවේ. ෆහෙ එවුරෙන්නං හලාක්.

ලෙද්දි සොතන් නුරුහුම් වෙ මීහුන්න එවරෙම් ගුණිකමට්ටකේ බයි කන්තවගා තිමම්මෙන් තිය බෑ මීහුන්න කියමම් වානුවේ අදි එවරෙන් සිල්රු කොෆ්ෆාවා ගොයි අල්ලාහ් දෙනවඩිගෙන් වේ.

තිමන් රස්කලාන්ගේ දෙනුවඩිගෙන්වෙ එකං හාම විජ්ජොමද්දාන්ඩෙන් අධි තියබෑ මිහුන්ගේ හබරුතන් අංගවා ෆාලු කුරබෑෆුමද්දාන්දෙන් හම කශවරුන් තිමන් රස්කලාන්ගේ තියබෑ මිහුන් ඉම්තිහානු කුරබා හොශීමේ.

අහෙති එබෑ මීහුන් එකමැතිවෙ ගැන කාෆිරුන්නා සුල්හවු මක්ගුවා නූඩේෂ් ගදවෙ මතිවරිවානේ බයකී තිය බෑමීහුන්න. අදි අල්ලෝහ වොඩිගෙන් වනී තිය බෑමීහුන්නා එකුගයි අධි තිය බෑ මීහුන්ගේ අමල්ත එකලා.

0: මොල ෙස මොකරින් ඇත එකතුන් ොර්තම වාහක කියලම මහ සිදුහ වෙච්ජ දන්නවාද වාහක ගේත මහු ගැනියදන් ෆොර්සතක වාහක මි දන්නවාදන ඒ ඉන්ඩියක බාව එක්ස්පෝයක බෑරම ෆුරස දිහ විය ර්ත කොළුවා දම හබර එක්ස්පෝ න්නාන ජුල එතිරිහුන් මේ ඔගස්් එක ගැනියල දෙදස් ගැත එහම දිහ විාරි කොම්ෆන්තක හොළුවා ලබ පාව හතරම හතරවන එඩිෂන්ගේ ඉන්ඩිය ඒයා බිනස් කොන්කලේ දෙහා සබ්බිස් අද ඒකෝස් සස්ටේන් එක්ස්පර් දෙහා සබ්්‍යයහක බෑරුම මී ගලෝබල් ඉන්ඩියන් බිනස් ෝරම රාතු ඉන්සාම් කො කරිය ගෙන්ද හවරකාත් එම බෑරෝඩ එන්න රාත්ත කවන් දන්නවාගේ එත්තරීසුන් එකක මෝති ඔගස්ට් එකකාම මා දිගු මුද්ද තෙන්නු අනගන ගැත එත්තරීස් එකක් දැන් හම ජෙහිගවන්න දෙදස්ට දෙත
1: මේ ජවා හතේබුන්ගේ ගවමේ මහසිතාවා කවු මෙති වේ ොන්න කොම සලක දන්නවාද න ද තන් කොන ඉතුර ත මෙහාර බේවම හමජිස් මියති සෙප්ටෙම්බර් මෝගේ තේර වනද එහැමවීම බෑරම්මෝගේ ොරස තුන්නාන මිමහුව තිරී සොනදහ ගෙන කියලා ඇ මහත ේ ලව දන්නවාද බේනවන මහසිතා බෑරම ොරසත ඔන්නන වා හතිබුන් තම්රේ නිම සෙට්ිකට හසලක වා හතිබුන්නා ලම්බොම්ම ඉමාම්ම හිප්සුකො තරාහිව නමාත්කො වා ලා එත්ත කශා දෙන් ඉමාමුන්නා හතිබ උත්තරෙන් මිහාරුස් ඉමාමකම හතිබකන් කොරවා එහනමෙස් උමරුන් තිලි සහර. නොෆරේ ස්වානුන දෙත ස්වානු ත්‍රේම ස්ත්‍රී සහර නොෆරේ ස්වානුන
0: ත්‍රී සහර ස්වාන්කන් දාන දෙත ත්‍රිස් ෆයිබ්ියම්
1: ත්‍රිස් ෆයිබ්ියම් දාන එහෙම මේ මෙදි ස්වාන්කන් මොගේ ත්‍රේම් වෙස් එවර්ස් තන්කොලලා
0: ල ගේත
1: ල ස්වානු
0: ආ ල ස්වානු මේ දෙමියති අනේ දෙවන්ට යම් ගල ෆරහ දන්වරිකම ගොළුම් හරි තින් කොහක එමන් යෝ හොළවාද බා ගේත ඒ ෆැකල්ටි ඔෆ් ඇග්‍රිකල්චර් ඇන්ඩ් ෆුඩ් සර්විසස් ගන් අන්න ඔගස්ට් ඔකේ වැදෙන් ෆරහ ආකෝස්තකේ මාලේකෙන් පහ ෆුල් ටයිම් කෝ කරිය ගෙන්ද මජසාව කෝස්තකේ අද විලාන් කරවාම් කෝස්තකේ ඩිප්ලෝමා ඉන් agricultural science then advanced diploma in food service a food safety and quality assurance then bachelor of science in food service a food safety and quality assurance meeting ko hak meti holwa la ba 30 wana doke ne la meeting eto me be ko sa mudda thama wa ko
1: then me bachelor of science and paramedic science singata me kohoge fortan borog baem ro forsat me har meti hulwa da figata me sama war muhim kohaka bat be fna me dannwa dani me tafsil badar me rajye ge emergency medical daira benwa gabil a jile pina korma ko de genda kohen ge ta tin har do ge program ka tem ma do ge smani degree ko he be datta emenue me kos me ko de gendani ඒ මොල්ඩිස් නේෂනල් යුනිවර්සිටි ගත යුනිවර්සිටි ගමාසකේ මේ ප්‍රෝග්‍රෑම් උත්තරේ ෆොරාන සදාම කුරුමුගේ මුහිම ෆරවාත දේන හුනරවරි දිවෙහි මසකෙත්තෙන් බිනාකෝ රාජ්‍ය සිහි නිසාම් ඉතුරු හර්ෆතක කුරියෙ ගෙන්දියෝ කම හෙබේ ෆ්‍රොම් විදාලවනි ද මිකෝස් නිමා දරවරුණකේ කුල්දෙන රක්කදෝගේ එකි හාලෙත්තෝගේ බලිමිහුගේ හාල් දෙනගෙන ෆරවාදී රක්කාතර කමයක බලිමිහු උෆුලමුගේ ෆන්නා හුනරා කාබිල් කල්ලි පිපා බයක වාණකම් මේ වනි ගත පෙරමඩික් තිබේ ෆොන් ෆෙන වැඩන්නවන් මෙහෙර එම්බෙදන්ස් ත උත්තරේ සොන්නාන පෙරමඩික් එම්බෙදන්ස් දත හිම එම්බෙදන්ස් ත ගොන්නාන ගත මේ ෆොරාන සදාම කරම බේනුම්වා හාස් ආලෙත්ත හුන්නාන දැන් තිබේ බයක් කිස් එකම තම්බ්‍රේන ෆා බයක ත වාංජේන දත දැන් මේ කෝහ බෑරම සුංගඩියකි 30 ජුලයි 2020 එදෝග මෙන්දර් ෆෝ දෙගර සුම්මේට් ෆෝම් හොෂාඩම් මි ජෙහනි එම්එන්යූගේ ස්ටූඩන්ට් පෝර්ටල් මෙදොලකො ඉතන මොනවද බෑන් ෆෝලෝ වෙච්ච එක විදාන එකෙන් හතරෙන් හතර පහක
0: අධිබේ වාග්යත දනවාද මේ 28 මේ ජූලයි මේ මුදතම වාහක ඒ බාරවන ඉන්ටර් ඔෆිස් කරම බාර ඔගස්තු මාසේ දෙවන දොස් ෆෙෂම මහම ජිෆා වාති වෙපන ඉලාන් කරා මේ ඇති හොල්මා ලෙකරම එරිනක් බේ මහ ජිෆා මම බාර යතු බෑරමගේ ෆුරසත අධ්‍යස වනේ හොල්වාලා එගොතුන් බෑරමගේ ෆහතාරිහක් මම මගේ 28 කම බේපන කණ්ඩාලා ෆෑර් මුබාරත් ගුරත්ලොන් ඔන්නා නේ ගත 30 වන දොස් එහේ මේ 28 හොක ගුරත් මේ බෑරම මහම ෆාෂා මේ 30 හොක ගුරත්ලොන් මේ ඇති ප්‍රයිවට් කම්පැනි තකව සවාල කර වේහෙන් ඉන්සම් ම රත් සිංගල්ස් ඩබල් අද ටීම් වෙන්ට කර ගැදන්න කම්බන ඉන්ට ෆිස් කරම බර හම ජිපා ගොතු හොරහ වට ෆයිනදාහම මෙත්ත කොලේනි අබ්බෝඩුගේ එස්සට සාලිස් වස්මට ගත අද බරත් ෆැන මෙත්ත කොලේනි අබ්බෝඩුගේ එස්සට එක්ගටේර මුබාරත් වාද කරම උසූල ගවෑද ඉතුරු බෑරුමයි දෙ ෆෝම් වන ගෙතට කරබ ගෙතට බල්ලවා ලබ අද අබේ දෙතින් දුවස් එහම කුම්පනතකක් වෙස් අද මේගේ ඉතුරුන් මේ ප්‍රෑඩ් කුම්පනතක වස් වාද කොරවය ගොත කොප මේ මුබාර ෆර්මකොප ගත ಮೀ ದನ್ನವಾದ ಹುರಿ ಮುಹಿಮ್ ವಾಹಕ ತಂಗೆತು ದೆಂಗೊತಿ ಅಳುಮೆಂಗೆ ಮಿಯದುಗೆ ಮೌಲು ಮೌಲಯಗೆ ಕುರಿಯ ದಿಯಂ ಇಸ್ರವ್ವ ಹಿಂಗೆ ಹಿಯಾಬಹಿ ತರಗ್ಗಿ ಕುರಾಯ ಲಿಬೆಂ ಹುರಿ ಮುಹಿಮ್ ಖಿದ್ಮತ್ ತಹಕಿ ಕುಬಾಹಿ ಇಸ್ರವ್ವ ಹಿಂಗೆ ಹಿಯಾಬಹಿ ತರಗ್ಗಿ ಕುರಾಯ ಕುರಿಯ ಖಿಲಾಫ ಗೆತು ಇತುರ ಖಿದ್ಮತ್ ತಹಕೈ ಕೀಗ ಮಿಹಾರ್ ಕುರಿಯ ಗೆಂದು ಮಟ್ಟ ಕಮಿಯೋಣಿ ರಾಬ್ವಾ ಎಂದ ಮಸ್ರು ತಫಟ್ಟವಾ ತಿಬೇಫಳಂಗೆ ಖಿಯಾಲ ಅಳುಮೆ ದನ್ನವಾದನಿ ಕುಬಾಹಿ ತನು ಲಿಬೆಂ ಬೇನುವ ನೋಣಿ ಹುರ ಮುಹಿಮ್ ಖಿದ್ಮತ್ ತಹಕಿ ಎಮಿ ಖಿಯಾಲ್ ಫುಲ್ತ ಹಿಸ್ಸಾ ಕುರುಮಟ್ಟಕ ಗುಳುವ ಮುಗೆಂದವ ಅಳುಮೆ ತಿಬೇಫಣ ಗುಳ ಮುಗೆಂದಾಣ ಕೂಡ ಇರುಗಳಿಗೆ ತೆರೆಯ ಗಾಳ್ಮೆ ಮಿಯದ ತಿಬೇಫಣ ಮಿ ಮಾವಲು ಯಾಕೆ ಅಳುಮೆ ತಿಬೇಫಣ ಬದಲು ಕುರುನಾಣ ಮಿಹಾರ್ ಮಿಹಾಸಾ ಲಮೆ ಆಡುವ ಹಾಲ ಅಳುಮೆ ದತ
2: ಐಕಿಯಾ ಪ್ರೆಸೆಂಟ್ಸ್
3: ಭಾಗ್ಯರ್ ಹೆನ್ನೆ
4: ಐಕೆ ಆಪ್ಟಿಕಲ್ ಸಿಂಗ್ ಎಂಗ್ ಹಾಸ್ ರುಫಿಯಾಯ್ ಮತಿಗೆ ವ್ಯಫಾರಿಯ ಕುರಾ ಬ್ಯಾಗೆ ನಸೀಬರಿ ಫರಾತಕ ದೆಬೆ ಫುಳಕ ಡ್ರಮ್ ಲೋನ್ ಉಮ್ರಾದ ತುರೆ ಮೀ ಪ್ರಮೋಷನ್ ಗೆ ಹೇದು ಕುರಾ ಕೊಮ್ಮೆ ಎಂಗ್ ಹಾಸ್ ರುಫಿಯಾಯ್ ಕೂಪಣ್ಣೆ ಮೀಗೆ ಇತರೂನ್ ತಫಾತ ಕಿ ಬ್ರ್ಯಾಂಡ್ ತಕೊಂ 30% ಹಮೆ ಡಿಸ್ಕೌಂಟ್ ಅದಿ ಕೊಮ್ಮೆ ತಿಂಗ್ ಹಾಸ್ ರುಫಿಯಾಯ್ ಮತಿಂಗ್ ಕುರಾ ಬಾ ವ್ಯಫಾರಿಯ ಕ ಫಸ್ಸತೇಕ ರುಫಿಯಾ ಗಿಫ್ಟ್ ವೌಚರ್ ಅದಿವಸ್ ಅದಿವಸ್ ನಸೀಬ ಅಗ್ವಸಂ ಕೊಲ್ಲು ಮಂಗ್ ಆಯ್ ಲಾಯ ರಟ್ಟೆ ಹಿನ್ನಾಯಕು ಅವಹಂಗ್ ಐಕೆ ಆಪ್ಟಿಕಲ್ಸ್ ಜಿಯಾರ ಕುರಬ್ಬಾ

0: IKEA presents
1: Bahadur Henry.
2: ගඩින් හෙඳුනු ඇති ජේ මේ දිවයි රාජ්‍යයකඩු

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන්කම්ගේ තාරීඛ
0: ඉංග්‍රීසිංගේ ඇදෂොන් හිමායේ රාජ්‍ය මිනිවන්කන් ලිබුණෝ මි තාරීඛී ඇග්‍රීමන්ට් ක සොය කුරෙවුණී නවාරසතේක ෆස්ත්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන දිවිහි මිනිවන්කන් මාන පුරාගේ

0: ගඩි මෙඳුරු කුරි එගාරගට ෆනර් මිනට් අඩොස් සොම්ති කෙන්දවනී දිවිහි රාජ්‍යය ගඩු
1: මේ ෆනර ආරුමතේ ගුමුරු ෆ්‍රය හාස කුරේෆාවා ප්‍රෝග්‍රාමේ මේ ප්‍රෝග්‍රාම් ගා ෆනර අහරුන් දශුගෙ කොඩු කොදිනාන්නු ගොලේ අඩා වාහක හුරුන් එකශේ ගෙම්බේ
2: ෆිල්මී දුනියා

ලෙද්දි සොතන් නුරුහුම්වෙ මීහුන්න ඒවරෙම් ගුණිකමට්ටක බයි කන්තවගා තිමම්මෙන් තිය බෑ මීහුන්න කියමම් වානුවේ අදි ඒවරෙන් සිල්රු කොෆ්ෆාවා ගොයි අල්ලෝහ දෙනවඩිගෙන්වේ.

තිමන් රස්කලාන්ගේ දෙනුවඩිගෙන්වෙ එකං හාම විජ්ජොමද්දාන්දෙන් අධි තියබෑමිහුන්ගේ හබරුතන් අංගවා ෆාලු කුරබෑෆුමද්දාන්දෙන් හම කශවරුම් තිමන් රස්කලාන්ගේ තියබෑමිහුන් ඉම්තිහානු කුරබ්වා හොෂීමේ.

කියමම් වාශ අධි රසූලාය කියමම් වාශ අධි තියබෑ මිහුන්ගේ අමල්ත තියබෑ මිහුන් බාතලු නුකුරා හොෂ්කමේ.

හමකශවරුන් තිමන් රස්කලාන්ගේ කලේගේ ෆානු ෆොනුවී හෙකි වනිවි බේකලකු කම්ගයියායි මොමිනුන්නම් උපාවරිකම්ගේ ಖබරු දෙව්වා කාෆිරුන්න බිරුවරිකම්ගේ ಖබරු දෙව්වා බේකලකු කම්බේ.

0: කුල්දමාලුව වාහක දෙක්ක රේගඩු එගාරැම් භාරය ස්ටෝඩියයම් වහුතු. සබ්බිස් ජුලයි
1: දිවිහරාජ්‍යයගේ මිනිවන් දුවස්.

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝ කෙතරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ගේ තාරීඛ
2: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායවේ රාජ්‍ය මිනිවන් කන් ලිබුණු මි තාරීඛී ඇග්‍රීමන්ට් ගස සොයකුරෙවුණි නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන
0: දිවිහි මිනිවන් කන් මානපුරාගේ

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම් තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ක තාරීඛ
2: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායවේ රාජ්‍ය මිනිවන් කන් ලිබුණු මි තාරීඛී ඇග්‍රීමන්ට් ක සොයකුරේ වුණී නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මාහගේ 26 වන
0: දිවිහි මිනිවන් කන් මානපුරාගේ

0: ගඩින් රේගඩු දිහෙ ජෙහි අඩුව සමතියගෙන් දවනි දිවිහි රාජ්‍යක අඩු.
1: ඒතුරු අශික්.

0: ගඩින් රේගඩු දිහගඩි තිරිස් මිනට් අඩු සම්තයගඳවනී දිවහි රාජ්‍යයක අඩු
1: මී ෆනරාරු මතේ ගුමරු ෆ්‍රය හාසකුරේෆාවා ප්‍රෝග්‍රාමේ මේ ප්‍රෝග්‍රාම් ගා ෆනරහරුන් දසුගෙ කොඩු කොදිනන්නු ගොලේ අඩා වාහකවරුන් එකශේගෙන් වේ
2: ෆිල්මී දුනි

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම් තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ගේ තාරීඛ
2: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායෙවේ රාජ්‍ය මිනිවන් කන් ලිබුණෝ මි තාරීඛී ඇග්‍රීමන්ට් ක සොය කුරෙවුනි නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන
0: දිවිහි මිනිවන් කන් මාන කුරාගේ

0: මිනිවන් දෝහක ඛාස ප්‍රෝග්‍රෑම්තක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන්කම්ක තාරීඛ
2: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායවේ රාජ්‍ය මිනිවන්කම් ලිබුණෝ මි තාරීඛී ඇග්‍රීමන්ට් ක සොය කුරෙවුණි නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන
0: දිවිහි මිනිවන්කම් මානපුරාගේ